0: 4FM Dunedin, online and on demand at oar.org.nz.
1: Otago Access Radio, me element horawa, obavitaginini, Sri Lankiya Geeta Kshetre, Swarname Dashakayan Tulabihu, Agriganya Geeta Nirmana Asurin, Lankiya Sanskrutiya Desa Ebi Balana, Obe Matakyan Avadikarana, Sunduru Yamaya, Satsararava, Miuru Geeta Avaliyai.
2: Itamatma Sunduru Yamayak Ada, Hatvani Maase, Juli Maase, Visi Namavanida. කියන්නේ මේ මාසේ අවසාන සත්සරරාව වැඩසටහන හරිම පැහැබර සන්ධ්‍යාවක් කලා සොලසක්ම නොපිරුණත් නව සීලන්තයේ කලා සොලස පිරෙන්නට ඉතාම ආසන්නේ පවතින පුරහඳ දිස්වෙනවා මැදිරියට මගේ වම්පස තියෙන ජනේලෙන් ඒ අසිරියත් විඳගෙන අද ඇසල පුන් පොහෝ දිනය ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම ඉතින් බුදුගුණ ගීයක් අහගෙනම වැඩසටහන ආරම්භ කරමු.

ඊටත් කලින් හරින්ද්‍රනා චන්ද්‍රසිරි ශූරීන්ගේ පබැඳුමක් මෙහෙම තියෙනවා ඇසලසඳේ සිසිලසෙන් සිත් සැනසේවා කියලා නවසීලන්තේ අපි කවි සරණියේ පිටුවේ තමයි කවි පබැඳුම පළ වෙලා තියෙන්නේ ඇසල මහේ පුන් පෝදා සඳපායාවි පුන් පෝ සඳපායාවි පින් දෙරණට මෙත් සිසිලසගෙන ඒවි බුදු සිරිතේ අසිරිය සිත මතු වේවි සාදු නදින් සිල් සුවඳින් නැහැ වේවි මෞකුස පිලිසිඳි උතුම් පොහෝ දිනයේ මහ අභිනික්මන සිදු වූ ඇසල රැයි දම්සක් පැවතුම් සුතුර දෙසූ දිනේ ලොවට දහම් අමානද ගැලූ දිනේ දළදා සමිඳුන් ලක් දෙරණට වැඩිය දිනේ පළමු රහත් තෙරවරු බිහි වූ එපින් දිනේ නිකෙලෙස් සිත මල් පිබිදී සුවඳගෙනේ තිසරණ සරණ යමු මේ උතුම් දිනේ සැමසිත් තුල සදහම් මල් පිබිදේවා ලොව දස අතම සම්බුදු රැස් විහිදේවා සැමටම තිසරණ සරණම හිමි වේවා ඇසල සඳේ සිසිලෙන් සිත් සැනසේවා 29 වෙනිදා ඒ කියන්නේ අද තමයි ඒ පබැඳුම කරලා තියෙන්නේ හරින්දනාත් චන්ද්‍රසිරි ෂූරින් ඉතින් හරි අපූර්වට පද ටික ගොතලා තියෙනවා ඇසල පොහොය දිනයේ වැදගත්කම මතු කර දක්වමින්

දැනට සම වදින්නට පුළුවන් ගීතයක්. ඉතින් ඇසළ මාසය ගැන පොඩ්ඩක් නවසීලන්තයේ අපි කවිසරණිය තවත් ටිකක් උඩට ගියාම හරි අපූරු කවියක් ගුණවර්ධනයන් විසින් පල කරලා තියෙනවා, ලියලා තියෙනවා. මේ ඇසළ මාසය කියන එක බොහෝ දෙනෙකුට මේ අත්දැකීම නැති වුණාට, බොහෝ දෙනෙකුට අමතක වෙලා තිබුණාට, එක්තරා අවුරුද්දක ඇසළ මාසය කියන්නේ ශ්‍රී ලංකාවට ඉතාමත් කළු පැල්ලමක් ගෙන ආපු දවසක්. එතැන් සිට 30 අවුරුද්දක් යන තුරාවට ශ්‍රී ලංකාව අතිමහත් දුක් දුවමනස්යන්ට පත්තුණු. සිද්ධිදාමයක ආරම්භය වුණේ අන්නේ ඇසළ මාසයේ දවස. මගේ මතකයේ හැටියට මට කුඩා දරුවෙක් විදිහට ඒ සිද්ධිය මතකයි. 1983 ජූලි 23 වගේ දවසක තමයි ඒ සිද්ධි සිදු වුණේ. ඉතින් කවිය නම් කරලා තියෙන්නේ ජූලිය කියලා. එදා කළු සඳක් පායා විදි කිරණ, සදා ලක්මවට දුන් ගින්දර නිවන, බදා මහා පොළව කවි සිහිලස ඉසින, මුදා හරිමු කැප විමු පුබුදා දැහන, අනේ දෙවියනේ කෝවිල්වල වෙසෙන, සෙනේ වඩා ජන හද තුලගිනි නිවන, වනේ සතුන් වුණ වැසියන් හඳුන දැන, කනේ දිවා රැ බර කවි රඳවන්න, නීතිගරුක ගුණවත් රජ මැදුරු නගා, වීතිපුරා යන එන දන ගුණය නගා, තල්ගස් පෙළ මල් පුරවා කරල වගා, ඇසල සඳ සසල නෑ කියමු හඬ නගා. ඉතින් මේ වගේ ඇසල මාසයක තමයි ඒ මහා ඛේදවාචකයක ආරම්භය සිදු වුණේ. ඉතින් ඒ ඛේදවාචකයට හේතු වුණේ, ආසන්නතම හේතු වුණේ එක්තරා සිද්ධියක්. ඒ යාපනයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් හමුදා නිලධාරීන් 30 දෙනෙකු ඝාතනය කිරීම, 13 දෙනෙකු ඝාතනය කිරීම. ඉතින් එදා ඉඳන් දෙවියන්ගේ සාපයක් තිබුණා ලංකාවට.

මිනිසුන්ගේ පාපයත් දෙවියන්ගේ සාපයත් එකට කැටි වුණු අවුරුදු 30ක්. ඒ සාපය සහ පාපය නිමා වුණේ 2009 වර්ෂයේදී. ඉතින් අදට බොහෝ කලකට පසු එතන සිට සිදු දේ බොහෝ දෙනෙකු දන්නවා. සමහර විට ඉතින් සිදුවන දේත් බොහෝ දෙනෙකුට බලා සිටිනවා වෙන්නට පුළුවන්. ඉතින් අසල මාසේ වගතුග පොයත් සමගම එසේ අවසන් කරලා වැඩසටහනට යමුෙමු. මියුරු ගී සමුච්චයක් රස විඳින්නට 1970 90 දශකයන්හි බිහි වූ. ඉතින් ඔය කාලේ කියන්නේ 70 දශකයන් වල ලංකාවේ තිබුණා බොහෝ දුෂ්කර පළාත්. යයි සම්මත පළාත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුෂ්කර පළාත් විශේෂයෙන්ම දිස්ත්‍රික්ක කීපයක් හැරුණු කොටගෙන ලංකාවේ නැගෙනහිර උතුර මැද දකුණ ඒ වගේම සමහර මධ්‍යම පළාතේ දිස්ත්‍රික්කත් ඌව පළාත මේවා දුෂ්කර දිස්ත්‍රික්ක ලෙස හැඳින්වුවා. ඉතින් බොහෝ විට රජයේ සේවකයන්ට පළවෙනි පත්වීම ගුරුවරුන්ට කියන්න පුළුවන් ලැබෙන්නේ මේ වගේ දුෂ්කර පළාතකට. ඒ වගේම මාරු ලැබෙනවා. ඉතින් දඬුවම් මාරු වෙන්න පුළුවන් දේශපාලන හේතුන් මත ලැබුණු මාරු වෙන්නට පුළුවන්. ඉතින් හිටි අඩියේ මාරු ලැබෙනවා මේ දුෂ්කර පළාත්වලට. රත්නශ්‍රී විජේසිංහයන් මේ ප්‍රවීණ ගේය පද රචකයන් මම හිතන්නේ ඔහු මේ පෞද්ගලික අත්දැකීම ලබනවා. ඔහුව හිටි අඩියේ ඔහුගේ රැකියාවට මාරුවීමක් ලබනවා මේ වගේ දුෂ්කර පළාතකට. ඉතින් ගීතයක් ලියවෙනවා. ඒ ගීතේ නම් වෙන්නේ රැකියාවට මාරුවක් ලැබුණු වගයි කියලා. ගීතය ගැනේ කපුගේ ශූරින්.

අපි මුලින් ගත්ත කවිය අභිනිෂ්ක්‍රමණය ගැන මතක් කරලා දීලා තිබුණ ඇසළ මාසයක තමයි අභිනිෂ්ක්‍රමණය සිදු වුණේ. ඉතින් අභිනිෂ්ක්‍රමණය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු ආත්මේ සිදු වුණාට ඊට කලින් මෙවන් අතහැර යෑම් සිදු වෙලා තිනු. ඉතින් රත්නශ්‍රී විජේසිංහන් වෙසතුරු සිරිත තමයි මේ ගීතයට පාදක කරගෙන තියෙන්නේ. මිසන්දර රජරුව තපසට ගියා වංගගිරියට. ඉතින් මන්ත්‍රී දේවියට ඉන්න කිව්වා දරුවන් තෙක්ක. ඇය නැවතුනේ නැහැ, ගියා වනයට. නමුත් මිසන්දර රජතුමා දරුවන් දන් දුන්නා, අවසානයේ දේවියත් දන් දුන්නා. ඉතින් ඒ බෝසත්වරේක් බුදුවන්නට පෙරම් ප්‍රණුත්තමේ. නමුත් මේ මාරුව ලැබුණේ ගුරුවරයෙකුට, එහෙම නැත්නම් මේ රජයේ සේවකයෙකුට, පෘථග්ජන පුද්ගලයෙකුට. ඉතින් මට එහෙම කරන්න බැහැ කියන දේ ගීතය තුලින් රැවු දිදී, දෝංකාර දිදී ඇහෙනවා. මගේ බිසවුනේ අසාපන්, මට යන්නට ඕනේ. හැබැයි නමුත් මට ඔබව එක්කගෙන යන්න බැහැ. මේ දිවි පුදා ඔබ රකින්නම් නුඹ එතර රටකට දන් දෙන්නේ නැතු, දරුව උහල්කමට දෙන්නේ නැතු ඔබ මෙහි නගරේ නවතින්න එහෙ යන්න බෑ. ඉතාමත් දුෂ්කර පලාතක් ඔබට එහෙ ඉන්න බෑ. ඉතින් හරිම අපූර්වට අර ඔහු කලින් කියවන්නට යෙදුණු ඒ

ඔහු විඳින්නට යෙදුණු බෞද්ධ සාහිත්‍යයේ නිමිත්තක් අරගෙන ඉතාමත් අපූර්වයට මේ කවිය ලියලා තියෙනවා. මේ කවිය නෙමෙයි, මේ ගීතය රචනා කරලා තිනවා. වේලාව 7:00 විනාඩි 21යි. මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරෝ ගීතාවලිය සමගයි.

පුරහඳ දෙස බලාගෙනම ඒ වගේ ගීතයක් අහන්න තියෙන එක කොච්චර අපූර්ව චමත්කාර ජනකද රජ රටින් බිහිව එහෙම නැත්නම් රජ රටියන් දෙදෙනෙකුගේ ගීත හතරක් එක දිගටම ප්‍රචාරය කරා ඉතින් එහෙම කළේ කොච්චර ඇහුවත් මේ ගීත අහන්නට එපා වෙන්නේ නැති නිසා ක්‍රිෂාන්ත ඉරන්ද කියන්නේ වගේම කරුණාරත්න දියුල් ගණේ දෙපළම රජ රටින් බිහි වූ ගායකයන් දෙනෙක් ඉතාම දෙදෙනෙක් ඉතාම මියුරු වූ ගීත සමුච්චයක් ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයට තිරණ කරා දෙදෙනාම දශක කිහිපයක් පුරාවට ඉතින් ඒක නිසා තමයි එක දිගටම ගීත හතරක් ප්‍රචාරය කරේ කොච්චර ඇහුවත් අහන්නට එපා නොවන එදා ඇහුවා වාගේම රසයක් ගෙන එන ගීත සමුච්චයක් නිසා

ඔබ අනන්තයි. මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි. ඉතින් පංහිඳක් ගැවසෙන තැනක ලියවෙන්නේ කවියක් ගීතයක්. වෙනතත්තක් හැඬවෙන තැනකම වෙන්නේ සංගීතයක්. තෙලි තුඩක් ගැවසෙන තැනක මැවෙන්නේ සිතුවමක්. මේ සියලු චමත්කාර ජනක දේ ඇති තැන සිටින්නේ ඔබ. ඔබ අහසසේ අනන්තයි, පරක්තරක් නැහැ. ඔබ සයුරසේ අනන්තයි, පරක්තරක් නැහැ. මේ විශ්වයේම කෙනෙක් ඇත්නම් මා දකින ඒ ඔබම පමණයි. ඒ නිසා ඔබ අනන්තයි. පුදුමාකාර පද රචනයක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ. නන්දාමාලනිය තමන්ගේ වෘතියේ, ගායන වෘතියේ හිනි පෙතේ සිටින අවධියක නිකුත් කළ

කැසට් පටයක අඩංගූ ගීතය. කැසට් පටයේ නම වුණේ මදුබඳුන්. මගේ මතකේ හැටියට කැසට් පටේ එළි දැක්වූයේ 90 දශකයේ මුල් භාගයේ. කොපමණ කාලයකට ඉහතද දශක ගණනාවක් ගිහි. නමුත් ගීතේ රසය එලෙසමයි. වෙලාව 5:07 මේ ඔබේ සිටින්නේ ඔටාගෝ ඇක්සෙස් රේඩියෝ එහෙම 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරණාව මියුරු ගීතාවලිය සමගයි.

මදුමාදව අරවින්දයන් තමයි ගීතවත් වනේ. ඉතිං සමුගෙන යන්නත් කාලය ඇවිල්ලා බොහොම ස්තුතියි රැඳී සිටියාට ඔටා ගෝ ඇක්සෙස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙන එන සත්සරරාව මියුරෝ ගීතාවලිය සමග. එනම් අදට මම ගිහින් එන්නම් නැවතත් හෙට දිනේත් නෑ හෙට දිනේ නෙමේ තවත් හරියටම සතියකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. එතෙක් එළඹෙන සතිය ඔබ සැමට සුවදායි සිතුම් පැතුම් ඉටුවන සතියක් වේවායි ඉත සිටින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට අද රාත්‍රිය බොහොම සුවබර සුවදායි රාත්‍රියක් වේවායි පතමින් මේ ගීතයත් දිලින කරමින් ඔබෙන් සමුගෙන යනම් වැඩසටහන නිෂ්පාදනය කර ඉදිරිපත් කරන මා ඔබේ හිතවත් සුරංග දසනායක.

0: මේ ඔබ දැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: ORFM online at oar.org.nz.
2: Otago Access Radio is a member of KAMA, the Community Access Media Alliance. Find out more at cama.nz. The website has loads of information, and thanks to our friends at Meta Digital, it looks great too.